0: දිවෙහි FM දිවෙහි නායකු නොදිය එක මෙගහර්ට්ස්
1: කොම ඉන්සාන කීවස් එහෙම මිහුන්නා තෆාතු විස්නොමෙක් ගෙන් ගොලෑමිහෙක් එක එකී කං කමාමේදු විස්නා ෆිකුරු කුරුමුගා ඛියාල් තෆාතුවනී එහෙම වෙගෙන් ඒ අල්ලාහුගේ හිකමෙෆුලුන් එකං හමජස්සවා ෆාවා ගොයි කං කමාමේදු විස්නා ෆිකුරුක වාහක දක්කා හෙදුමුගා කොම්මෙ මීහකුවෙස් එහෙම මීහුන්ගේ ඛියාලන් හුරුමැත්තෙරුකොන් හිතුමී මෑ මීහුන්ගේ ගොයි ඉස්ලාම් දීනුගා ඔන්න ගොතකී තිමාගේ අමින්ල කංකමුගයා තිමා එතනෙක්ගා ඉස්ව හරකෑතෙරිවා තනෙක්ගි කංකමුගයා මුලි කවුමක් මංෆාහුරි කංකමුගා කමක් එකශීගෙන්වා මීහුන්ගේ මශ්වරායා ඛියාල් හෝදෑගෙන් කින මීහුන් එබ්බස්වා ගොතකං එකංකංකුරුන් අغලබීයතත් තබාවුමකී එයි එගොතක් කන්තක් කොරා මීහකු හමමගුන් එක්කිභාවගෙන් නොදානෙකං می امتو گمان نبی یا ونی انگوافا اتر اک لیگ فانا کی اسلامی امتا مین اللہ دیکھے وی ام ریویتی نمونا کن کی ریت قرآن گا انگوافا واہندو اسلامی امتا نسبہ وا کم میہ کوئس اک لیگ فانو دیکھے وی ریتی نمونا یا تبا وان جہینے اتر مین نبی یا گا سیرت دراسا کفی کم میہ کا وانہناوی گن نوان حقیقت کی ඉතුරු එක ලේගෙ ފާނުގެ ޚާއްސ ފޮޅުކަންކަމު ගަޔާ މުޅި އުންމަތަށް ކުރިމަތިވާ ކަންކަމުގައި ކަމަށް އެ ކަށީގެންވާ އަދި އެ ކަލޭގެ ފާނު އިތުބާރު ކުރަށްވާ މިސްމީހުންނާ މަށްވަރާ ކުރަށްވަމުން ގެންދެވިކަން އަމިންލަ ފޮޅު ކަންކަމުގެ މިސާލަކީ ಇತುރު އެ ކަލޭގެ ފާނުގެ އަނބިކަ ބަލުން މައިން ﷲ އެ ކަމަނާޔަ ރުއްސުން ލެއްވި ޢައިޝަތުގެ ފާނާ ބެހޭގޮތުން ބަޔަކު މީހުން ހަދައިގެން ދެއްކި ދޮގު ވާހަކައިގައި ಏಕಲೇಗೆ ಫಾನು ಅಮಲ್ ಕುರೆವಿಗೆ ಮುಳಿ ಉಮ್ಮತ ದಿಮಾವಾ ಕಂಕಮುಗೆ ಮಿಸಾಲಕಿ ಪದುರು ಹಂಗುರಾಮಾಗೆ ಕುರಿನ್ನಾ ಫಹುಂ ಏಕಲೇಗೆ ಫಾನು ಅಮಲ್ ಕುರೆವಿಗೊತಾ ಉಹುದು ಹಂಗುರಾಮಯ ಖಂದಕ ಹಂಗುರಾಮ ಫಿಶುಮುಗೆ ಕುರಿನ್ ಅಮಲ್ ಕುರೆವಿಗೆ ಅದಿ ಮ್ಯಾನ್ ಅಲ್ಲಾಹು ಇತುರು ಏಕಲೇಗೆ ಫಾನಂ ಅಮುರು ಕುರವ್ವಾ ಅಂಗವಾ ಫಾವನಿ ದುನಿಯವಿ ಕಂಕಮುಗ ಮೀಸ್ತಕುನ್ನ ಮಶ್ವರ ಕುರೆವುಮ ಏಕಲಾಂಗೆ ವಹಿ ಕುರವ್ವಾ ಫಾವೆ وشاورهم في الامر آل عمران سورتوگه ستيك فنساس نووانا آيه ماناي ادي کانتاكوگا کاليگ فانو اميهننا مشورا کرواشه دنیاوی کانکاموگا مفد حردنا اصول کند الیفا واحدو مسلمونگ ترین بایم میهم می اصولا خلافا عمل کرمون داتا فننکمی هتاما حرکمه شکن نگتوگا تیمایا فننکتاکی ಎಮ್ಮೆ ಮೊಳಗೊಯ್ಕಂದೆಕೆ ಎಹೆ ಮೀಹುನ್ನ ಫೆನ್ನ ಗೊತ ಹುರುಮೆತ್ತೆರಿಕೊನ್ನುಹಿತ ಅಗ್ಲಬೀಯತ ತಬಾನುವಾ ಮೀಹಕಿ ಹಲಾಕುಗೆ ತೆರೆಯ ವೆಟ್ಟಿಗೆಂದಾ ಮೀಹೆ ಕೀರ್ತಿ ರಸೂಲಾಗೆ ಫಹುಗಾ ವಡಾಗೆನ್ನೆವಿ ಖಲೀಫಾಯಕು ವಿದಾಳೊಯ್ಫಾವೆ ಮನಿಸ್ತಬದ್ದ ಬಿರಈಹಿ ಫಕದ್ ಹಲಕ್ ಮನಯಿ ಎಮೀಹಕ ಫೆನ್ನ ಗೊತುಗಾ ಹಿಫಹಟ್ಟಾಫಿ ಮೀಹಾಯಿ ಹಮಕಶವರುಂ ಹಲಾಕುಗೆ ತೆರೆಯ ವೆಟ್ಟಿಜ್ಜ ಮೀಹೆಕೆ اللہ فرہم کو توگا ایمان ویگن تیبے مومنون نکی دے دنیا گے نصیب ورین کموگا اللہ کنڈ الوا فا وائرو ایبا میہن گے کی بیگا اشا گن فا وا متی وری صفت کامدو کیرد قرآن گے اتن آیت گا بیان کرا وا فاوے ادی انک کلون الوگنڈو من مسلمون گے نفس تاوگا ای صفتن اشا گن نیومون ای نفس تا زین

0: පදෙන් අනික අවිගත කොල්ල
1: ඒ
0: ජේනු
2: හික්කන් ජේනු තේවි පුරේ හික්කන්
0: ඇස්ත දැන් එච්චි බදල් කුරන් දාන් ජෙහුනි එවර තෙමි ෆහුරි ආදෙමුනිරු ගේ හැම දාම් වර හිකිච් ජේකම් මුරිජු මන්ති නිකල ෆොනුයි
1: ඒ තෙම්මා දව ජෙහුනු හික්කම් ගොස්තේ
0: එයි හෙමි මතකි කොබා හිංගා ලව ජන් කොන් කුචක හාස කොල්ලාන්
1: දැන් හාස කොරන කුචි දෙංගේන තද සමයි
0: ඉංගේ දෙංගේ කමස් බුණ මානේ තා හාදි හම
1: එදහම අනේ එක්කල කුච්චේ දැන් හම අනේ මේ ටික්ටොක් උරේ හොරි හකු දින්න වකි නමෙන් නින්නන තද ටික්ටොක් උරේ
0: හකු
1: දින්න දැන් සමාය සහමාය ශා දැන් හම අඩෝ හකු දින්න හම
0: ඕකේ
1: එහෙනම් නන්දෝ දෙපු දින්නම සාසකොල්ල නෑක ලෝරින් යට ගුණාදි
0: දැන් මලකයන් හැම දොය බය කුලව හාස කොල්ලා ලවජ හැදෙනිමි ඉංගේ වරබඩ ශුක්‍රියා මක් වෙලා නම් බාස් වෙට්ටුවා කේ දෙ මලක
1: මේ කොළොස්

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: කොම්ම හප්තාකිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනවෑ. අමයකනි නෝදිහ එකෙන් මෙග හට් දිවහි එෙමු.
1: එහෙනම්

අදි තිමම් මෙෙන් ඒ උඩුගේ තන්තනුගා අඩුවහන් ඉශීන්ද තිබේකම් ගාවීමුයි. ފަހެ މިހާރު އެ އަޑު އަހަން އުޅޭ މީހަކަށް ފެންނަ ހުށީ ފާރަ ލައިގެންވާ ގިނެ ހިލޭކެއް

0: මේකෙන් කොම්මෙ ලබේ කුමස් පුනෙතෙනී කොම්මෙ වෙස් මීහෙකෙ හයාතුගේ වාහකතකේ
1: ලෝබි ලෝබි
2: කොම්මෙරේකුස් මෙන්දමු දේ ජහර දිවිහෙ ෆෙමුන්ති එහුන්තෙරින ගෙනස්තනි ලෝබීගෙ එහ්සාස් තහුගෙ ලබතම් හිතුගෙ තෙළුම් අවස්කොල්ලා තිබාගෙ බෑවෙරියාගෙ හඳාන්තන් ආකුල්ලෙවෙන ලවතම් ಹಮೇಕನೆ ನುವದಿ ಹೇಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವಿಹಿ ಎಫ್ಎಂ

0: نوديها 2 ميجا هرتز تيفي اف ام.
1: හිමෙන් ඉවතිරා
2: බුණ නුකරිපවා වාහකතක මුළු ආලවේ දොරේ

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවයි FM අබදුවස් එම් ගාතුග
1: හිමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහකතක මුළු ආලවේ දොරේ

version 2.0. ඒ මෙගහට්ස් දිවි එෆ්එම් මිගටි ගමි ගෙනස්තෙනී වර්ෂන් 2.0 මි රිමික්ස් අදි කවා ලවතකන් ખાසකෝකෙන් කුරියකෙන්දා ෂෝයෙ ෂෝග දිවේ හින්දි අදි ඉංගිරේසි ලවතෝකේ කවා ලවතන් එබගෙනස්තෙන් පර්ෆෙක්ට් කී ඉංගිරේසි ලවකියුන් තෙරියා එඩ් ෂීරන් ගේ ඉතිහාස සතර වනාහරු නෙරුණු මුළු දුනියේ මෂ්හූර් වී ඉෂ්කී රොමැන්ටික් පොප් ලවේ මී ඒනාගේ තිම්වන ඇල්බම් ඩිවයිඩ් ගහිමනේ මුහිමු සිංගල්ද